0: 3ZZZ 92.3 FM.
1: 3ZZZ あのでかい出さの3 FM。
2: me 3ZZZ ගුවන් විදුලිය සිංහල සේවයයි. FM 92.3.
3: ආයුබෝවන් වාසනාවන්. 3ZZZ ගුවන් විදුලිය සිංහල අංශයේ මෙවන සදතරු වැඩසටහනටයි ඔබ මේ සවන් දී සිටින්නේ.

0: రాత్రిక సంగీతం యహోరావా సందతరు ఎఫ్ఎం తరంగమాల 102.3 අද 2026 වසරේ පොසොන් මාසයේ 11 වැනිදා බ්‍රහස්පතින්දා නිර්මල බුද්ධ දර්ශනය වැඩම කර වූ දිනය පොසොන් පෝයදා. ඉදිරියේදී එම පොසොන් පෝය ළඟා වෙනවා. තවත් බ්‍රහස්පතින්දා රාත්‍රියක සොඳුරු හෝරාවක් ඔබ ගත කරන්නටයි අපි මේ සූදානම් වන්නේ. ඒ වෙනුවෙන් සඳතරු තුලින් ඔබ හා එක්වන මම ධර්මපාල කුටිකාරගි. සුපුරුදු සෙනෙහසින් යුතුව පිළිගන්නම් ඔබව. ආයුබෝවන්.
1: ආයුබෝවන්. මම ගාමිණී නාරන්පණාව.

මෙම ප්‍රේමාන්විත යුග ගීතයේ ප්‍රවීණ ගායක කරුණාරත්න දිවුල්ගනේ සමගින් විශාරද දීපිකා පීදර්ශනී පිරිස් ගායනාකුන් ලබන්නේ බන්දුල නානායක්කාරව සම ගීත රචකයාගේ පදමාලාවකට සංගීතවත් කළේ එම් ආර් චූලසිංහයයි.

සංගීතඥ දර්ශන වික්‍රමතුංගයන් සංගීතවත් කළනම ගීතය. මෙම ගීතයේ පද රචනය කාශ්‍යප සත්‍රප්‍රියගේ, ගායනය රවීන්ද්‍ර අලගියවර්ණ. ගීතයට සවන් දී එහි පදමාලාව තේරුම් ගන්නවා.

තමාගේ කුසයෙන් පැතිවේ නැත. කෙනෙහසේ කිරිපොවනින් අන්දරුවන් රකින ශ්‍රේෂ්ඨ මහුදුන් ඉන්න කිරි අම්මාරුන්ගේ දනකට ආරාධනා නොනවන ඒ පූජාපති මංගරුන්ට විශාර චන්ද්‍රලේඛ පෙරාගේ මේ ගායනය උපහාරයක් වේවා. එක්තර විජේසිරි රචකයාගේ ආචාර්ය රෝහණ විරිසිංහන්ගේ සංගීතයෙන් වර්ණවත් වුණා.

රාත්‍රයේ උදා වුණත් සිත තුළ තෙරපෙන සිතුවිලි සමුදාය නිසා නිින්ද අහලකටවත් එන්නේ නැහැ. ඒ නිසා රාත්‍රයේ උදා වුණත් නිින්ද එන්නේ නැහැ. කුලරත්න ආර්යවංශයන් විසින් පද රචනය කළ ලද මෙම ගීතය සංගීතවත් කළේ ආචාර්ය රෝහණ වීරසිංහයන්. ගීතවත් උනේ විසරද ටී.එම්. ජයරත්නයන්.

0: මේ ත්‍රීචබල් සෙට් ගුවන් විදුලියේ සිංහල සේවයයි. FM 92.3.
1: ප්‍රවීණ ගායක පද රචක මෙන්ම සංගීත අධ්‍යක්ෂ ප්‍රකාන්ත ගුණතිලකයන්ගේ අතින් හිමි වූ මේ දේශාභිමානී ගීතයෙන් අපේ මවගේ ස්වාභාවික අලංකාරයේ වගේම වටිනාකම් රැසක් කියාපාන්නේ. අද විනාශ කරන පවතින මේ රත්නදීපයේ ජීවිතේ උදාර ලෙසට ප්‍රකාන්තයන් ඉල්ලනවා.

0: ඉතින් දෑබර අසන්නනි, මෙතැන් සිට ශ්‍රී ලංකාවේ තොරතුරු ගෙනෙන්නටයි අපි සූදානම් සිටින්නේ. ආයුබෝවන්. සඳතරතුලින් බ්‍රහස්පතින්දා රාත්‍රියේ ගෙනෙන ශ්‍රී ලංකාවේ තොරතුරු ව්‍යාජ සමාගම් පිහිටුවා ඇමරිකාන් ඩොලර් මිලියන 85ක් රටින් පිට කරලා. උද්දලියෙන් කීප දෙනෙකු ව්‍යාජ සමාගම් ආරම්භ කොට ඒ මගින් බාණ්ඩ අපනයනය කරන බව පෙන්වා ඇමරිකාන් ඩොලර් මිලියන 85ක් පමණ මුදලක් ශ්‍රී ලංකාවෙන් පිටතට යවා ඇතැයි මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපල මහතා පෙරේදා එනම් 9 වෙනිදා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළා. මෙවැනි අවස්ථා තුනක් හෙළි කරගත් බවත් නෙක්ස්ට් ජෙනරේෂන් පුද්ගලික සමාගම නමින් සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කොට ඇති එක් සමාගමක් අවස්ථා 95කදී විද්‍යුත් සම්ප්‍රේෂණ හෙවත් ටීවී මගින් රටවල් 26ක පිහිට සමාගම් 253කට රුපියල් කෝටි 1289ක මුදලක් යවා ඇති බවත් ඇමතිවරයා ප්‍රකාශ කළා. එහෙත් මෙම සමාගම් මගින් කිසිදු භාණ්ඩයක් ශ්‍රී ලංකාවට ගෙන්නන්නේ නැති බවත් සඳහන් කළා. මොවුන් මෙසේ රටෙන් පිටුව කළ මුදල් මගින් ශ්‍රී ලංකාවට හෙරොයින් ආදී මත්ද්‍රව්‍ය ගෙන්න ඇති බවද විජේපාල මහතා පැවසුවා. මේ හැර පුද්ගලයන් 105 දෙනෙකු විසින් සමාගම් 55ක් ලියාපදිංචි කොට ආනයනය කිරීමට බව පවසමින් බැංකු 3ක ගිණුම් 227ක් ආරම්භ කොට ඒ මගින් රුපියල් කෝටි 26108ක මුදලක් ශ්‍රී ලංකාවෙන් යවා තිබෙනවා. මෙසේ වරින් වර රටින් පිට කොට තිබෙන මුදලේ එකතුව ඇමරිකාන් ඩොලර් මිලියන 85ක් පමණ බවද ඔහු සඳහන් කළා. ජනාධිපතිවරයා මේ පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ රේගුව පොලිස්පති ආගමන විගමන පාලක ආයනයනය අපනයනය පාලක ආදී ඉහළ පෙළේ නිලධාරීන් ගෙන්වා පසුගිය සතියේ සාකච්ඡා කොට ඇති අතර මෙම හොර ජාවරම් මැඩලීමට නව නීති ගෙනීමට පියවර ගන්නා බවත් ආනන්ද විජේපාල ඇමතිවරයා තවදුරටත් කියා සිටියා. සියලුම අපනයනකරුවන් රේගු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කොට ඔවුන් පිළිබඳ විමර්ශනය කිරීමටද මෙහිදී තීරණය වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජනතාවගේ නයබර 35%කින් ඉහළට. ශ්‍රී ලංකාවේ ජනතාව පුජ්ජලික හා පරිභෝජනය අදාළ විවිධ ආයතනවලින් ණය ගැනීම ඉකුත් අවුරුදු දෙක තුළ 35%කින් පමණ තීරු ලෙස ඉහළ ගොස් ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිදු කළ පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. මෙම සමීක්ෂණයට අනුව 2024 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව ජනතාවගේ පුජ්ජලික ණය රුපියල් කෝටි 181,500ක් පැවති අතර එය මේ අවුරුද්දේ මාර්තු මාසයේ වෙන විට රුපියල් කෝටි 245,000 දක්වා රුපියල් කෝටි 63,500කින් ඉහළ යෑමක්. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය වසන්ත අතුකෝරල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමීක්ෂණය පවත්වා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජනතාව ආර්ථික පීඩනයේ මැදේ එදිනදා වියදම් පරිමසා ගැනීම සහ පුජ්ජලික අවශ්‍යතාව උදෙසා ක්‍රෙඩිට් කාඩ් පත් මත විශ්වාසය තිබීම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවද එම සමීක්ෂණ වාර්තාවේ දැක්වෙනවා. වාහන සීතකරණ රූපවාහිනී යන්ත්‍ර වැනි කල්පවත්නා භාණ්ඩ මිලදී ගැනීමට ශ්‍රී ලංකාවේ ජනතාව 2024 අවුරුද්දේදී රුපියල් කෝටි 4000ක් පමණ ණය ලබාගෙන ඇති අතර එම මුදල මේ අවුරුද්දේ මාර්තු මාස වන විට රුපියල් කෝටි 12,300ක් දක්වා ඉහළ ගොස් ඇති බවද එහි සඳහන් වෙනවා. ක්‍රෙඩිට් කාඩ් පත් මගින් වියදම් කිරීම 2024 දෙසැම්බර් මාසයේ රුපියල් කෝටි 16,800ක් වී තිබූ අතර පසුගිය මාර්තු මාසයේ වන විට එම කාඩ් පත් වියදම 19,700ක් දක්වා ඉහළ ගොස් ඇතයිද එම පරීක්ෂණ වාර්තාවේ දැක්වෙනවා. මේ අතර ශ්‍රී ලංකාවේ සීලම වාණිජ බැංකු ජූලි මාස පළවෙනිදා සිට ක්‍රෙඩිට් කාඩ් සඳහා අය කරන පොලිය 100%කින් ඉහළ දමා තිබෙනවා. ශ්‍රී ලංකා පොලිසිය ව්‍යාජ ඇමරිකාන් ඩොලර් නෝට්ටු ජාවරමක් අල්ලා ගනී. ඇමරිකානු ඩොලර් 7,00,000 කොටිනා ව්‍යාජ ඩොලර් CA නෝට්ටු මිටි බණ්ඩල් 63ක් සමග ශ්‍රී ලංකේය කාන්තාවක් පසුගිය සවුදා කොටිකාවත් ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගු ගැනීම සමග කාලයක් තිස්සේ විදේශිකයන්ද සහාය ඇතුව පිදු කරගෙන ගිය හොර ඩොලර් නෝට්ටු ජාවරමක සුලමල හෙලිකර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකි වී තිබෙනවා. අත්අඩංගුට ගන්නා ලද හොර ඩොලර් නෝට්ටුවල වටිනාකම රුපියල් 21,00,000,000 බවයි පොලිසිය පවසන්නේ. මෙම හොර ඩොලර් නෝට්ටු තොගය පකිස්තානු ජාතිකයෙකු විසින් තමන්ට ලබා දුන් බව එම කාන්තාව පවසා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඇමරිකාන් ඩොලරයක අගය රුපියල් 342ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ව්‍යාපාරිකයන් කළුකඩ වෙළඳපළින් වැඩි මිලට ඩොලර් මිලදී ගැනීමට පෙළඹී සිටිනවා. එවැනි පුද්ගලයන්ට මේ කාන්තාව ව්‍යාජ ඇමරිකානු ඩොලරයක් රුපියල් 284කට විකුණ ඇති බවද පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා.
1: පිටරටින් මුද්‍රණය කොට ශ්‍රී ලංකාවට හොරෙන් ගෙන එන මෙම ව්‍යාජ ඩොලර් සාමාන්‍ය ඩොලරේ මිලට වඩා අඩුවෙන් විකිණීමේ මෙම ජාවාරණ මුවවුන් කලක සිට කරගෙන ගොස් ඇති බවද පරීක්ෂණ වලින් හැදී තිබෙනවා. මෙම ව්‍යාජ ඩොලර් අලෙවි කිරීමේ ව්‍යාවරම ගැන කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේද අවධානය යොමී ඇති බවද වාර්තා වෙනවා.
0: ලංකාවේ තොරතුරු වෙත ගෙනාවේ කොළඹ සිට අප නියෝජිතවරයා පෙන්ලද පුවත් තෙසුරෙන්. තොරතුරු ගෙනා මම ධර්මපාල කොටිකාරගේ. ආයුබෝවන්.
2: අප ජීවිතවලට දැනෙන හා හැඟෙන සමහර සිදුවීම් හා අවස්ථාවන් අප සිත්වලම සිදකර නොගෙන තවත් කෙනෙකුට පවසන්නට හැකිනම් ඒ හිතට මොනතරම් අස්වැසිල්ලක්ද? ඒත් මේ සමහර හැඟීම් දැනීම් හැමෝටම කියන්නත් බැහැනේ. ඉතින් එවන් අවස්ථාවක අපි කවද තෝරගන්නේ? අපි අතර සිටින සුරතල් සතිකුටි ගැන කියන්න හැකිනම් අපි අද අදහස් කළා සමහර යුතුයන්ගේ හිතවල ඇතිවෙන මිහිරි හෝ අමිහිරි අත්දැකීම් කුරුල්ලන් හට පවසන අවස්ථාවන් ගැන කීවෙන ගීත කීපයක් ඔබ වෙත ගෙන එන්නට. යොවුන් ආදරේ කියන්නේ යුවතයකට දැනෙන මිහිරි අත්දැකීමක්. ඒත් ඒ හැමෝටම කියන්න බැරි අවස්ථාවක ඇය සමග ජීවත් වන සැලලිහිණියෙකුට කියන අවස්ථාවක් අප ඔබ වෙත ගෙන එන පළමු ගීතයේ අන්තර්ගත වෙනවා. ආචාර්ය අජන්ත රණසිංහයන්ගේ ගීපද රචනයකට අනුව ආචාර්ය දයානන්ද රණතුංගයන් සංගීතවත් කළ මේ ගීතය ගායනා කරන්නේ මහාචාර්ය අමරා රණතුංග.

මිහිරි අත්දැකීම් වගේම ජීවිතේ අමිහිරි අත්දැකීම් වලටත් මුහුණ දෙන්නට අපට සිදු වෙනවා. ආදරේ අහිමිවීමෙන් ලද විරහව මන් සූටික්කෙකුට කියන්නට මේ තරුණේ උත්සාහ කරන අවස්ථාවක් ගැන අප ඔබ වෙත ගෙනෙන මීළඟ ගීතයෙන් අසන්නට පුළුවන්. ඉතින් අහලා බලන්න. ඉන්ද්‍රාණි සේනරත්නයන් ගයන මෙම ගීතයෙන් කියවෙන එම විරහව ඔබට තේරුම් ගන්න පුළුවන්ද කියලා.

අපි අද කතා කරමින් සිටියේ අප සිත්වල ඇතිවෙන සමහර මිහිරි හෝ අමිහිරි අත්දැකීම් තවත් කෙනෙකුට පවසලා හිත සැහැල්ලු කරගන්න ආකාරය ගැන කියවෙන ගීත කීපයකටනේ. පසුදින විවාහ දිවියට පාතබමින් නිවසින් බැහැරව යන්නට සූදානම් වන මෙම යුවතිය තම හිතට දැන්න දුක හා මුසු සොම්නස කියන්නට තෝරාගෙන ඇත්තේ අප සුරතලට ඇති කරන කුරුල්ලෙකුයි. ඉතින් අහල බලන්න සමිතා මුදුනකුට විසින් ගයන මෙම ගීතයෙන් කියවෙන ඒ හැඟීම්බර පණිවිඩය මොකක්ද, ඒ වගේම ඒ පවසන්නේ කාටද කියලා.

විසරද ශර්ලි වෛජයන්ත් ගායනා කරන ලබන මෙම විහිිතම ගීතයේ පද රචනයත් සංගීතයත් ඔහු විසින්ම නිර්මාණය කරලා තිබෙනවා.

0: මේ 3ZZZ ගුවන් විදුලියේ සිංහල සේවයයි. FM 92.3.
1: කරදර වලින් මොහොතකට මිදී සතුටින් හා හිනාවෙන් මේ ආරාධනය කරන්නේ ගායක සුනිල් පෙරේරා ප්‍රධාන ඉප්සිස් කණ්ඩායමෙන්. අදහස් චන්ද්‍රා දේවාදියාගේ සංගීතයෙන් සුනිල් පෙරේරාගෙන්.

විමලජිත් දුඹගහවත්ත කලාකරුවා විසින් රචනා කොට සංගීතවත් කොට මෙම ගීතය ගායනා කරනු ලබනවා. ගීතයට සවන් දී බලන්න.

විමලජිත් දුඹගහවත් කලාකරුවා විසින් රචනා කොට සංගීතවත් කොට මෙම ගීතය ගායනා කරනු ලබනවා. ගීතයට සවන් දී බලන්න.

0: සමගින් සමගෙන එන ටයිමේ සූදානම් වන්නේ අද වැඩසටහනට සහභාගී වූ නිරූපාකුල රත්න, කාමිනී නාරම්පණාව, තාක්ෂණ සායෙන් මහේන්ද්‍ර කාලිංග මුදලි. වැඩසටහන සම්පාදනය කර ඔබගින් සමගින් යන මම ධර්මපාල කොටිකාරගේ ලබන බ්‍රහස්පතින්දා රාත්‍රියේ මෙයන් වැඩසටහනකින් ඔබව ගෝණින් හමු වෙන බලාපොරොත්තු වෙමින් ඔබගින් සමගින් යන්න. ආයුබෝවන්.
1: ආයුබෝවන්.